ගොර සබද නා සෝජීපාය අනහද සබද වජ්ජය දෙන රාති අවගත කී ගාත ගොරමුඛ ජාති තෝ ජානි ජා සබද පචානි.